මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්න් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿವಿ ಸವಾಬ್ ಮಿ ಫುತುಕವಾದಿಯುಂತ ಹುಷಾಳದಿನಿ ಹಸಂ ಹಲೀಂ.

0: ඒ ගොඩක ފަහත ජහිලම ආරම හා ෑරි ගතිම මි හමුදග වාන ඒන ජා පින්න බලු ෙන් සාබග තිබවාන
1: ඔබ මිතහුණ ඩස්බෙන් එහෙරි දෝ මෙවෙස් ඩස්බින කන්නු දාමාන
2: සෑදවද ඉසින්ද
3: කමුක්ත අළුවන්ඩක් ගොවා ලැබ්වී
2: සෑදෝකේ හවල්කොරක් කොබ්බම සෙක්කත වර ෆරවාතරි කමයකි රඟල කුරා මොදදවේ අහරම් බෙලියස් නුබෙලියස්

0: ATVFM නුවදි හේක මෙබහ
1: ශාන්තකා ගුලිපවි ටිකෑම ප්‍රීත නවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් දෙවේ හේෆම් ගේ මෙ හැන්ඩි බයි ලවත කොමස් පෙනි
2: කෙලි ගොන් ෆිල්ම් නු මේකේ හම
0: දිවෙන්ගේ මොනිසු හේ ෆිල්ම් වැදෙනු මුග අබදුස්

0: දිවි හිය කමුගෙන ස්තෙනි
1: වයිරල් වයිස්
2: ඒකේ ගොයකොතු මග්පෝල් ලස්වා ලවතකා ඒකේ චාට් තෝගේ එම් ඒ টොප් ලවතකා අද මිනෝනස් ඒකේ ප්ලැට්ෆෝම් තෝගේ එම් ඒ වයිරල් ලවත
1: viral vibe
3: venu me sura fenila fenila
0: komme hafta gives aditya dohoge mendur fa de jahairu repeat homa dohoge regandu igar jahairu adi angar dohoge mendamu bar jahairu
4: viral vibe
0: hama ekani modi heke megahertz divahi fm
5: modi heke megahertz divahi fm අබදුවස් එම් ගාත
1: මීලම් හලතිෆ් ලම්

0: Thank you.
1: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු නොදි හෙකෙරන කහත් දිවහිෙත්.

එවරෙම් මිසාලු ජෙහි කොම් ෆදයකුන්කං කලේග ෆානු දෙකොඩාගන්න වාශ. ෆහ එවරෙම් මගු ෆරෙදි ජව්ව ෆහ මගෙන් හෝදුමක එවරෙන්නක කුලදාන වෙගෙන්න්නෙන් වෙතේ.

මුට්ටේ අබද දෙමි තිබෙනෙවි ගොතුගේ කලේගේ ෆානුගේ වෙරි රස්කලාන්ගේ හදරතුන් එවරෙන්න ෆුද්දවානේ වාදෙක්කම්ගා එකන්තවියේ.

මේ ගෙනස්තිනි නොවල්ටි ප්‍රින්ටර්ස් ඇන් පබ්ලිෂර්ස් ප්‍රයිවට් ලිමිටඩ්න් ශායි කොෆවා හුසෙන් අබ්දුල් රහමාන් හුසෙන් ඛතීබ් තකුර්ෆාන් තර්ජමා කුරෙවි ಫಾಫತ ಫುಸವಾ ಕಂತತಂ ಅದಿ ಹೇ ಅಮಲ್ತಕ ಲಿಬೆನಿವಿ ಸವಾಬ್ ಮಿ ಫುತುಕವಾದಿಯುಂತ ಹುಷಾಳ ದಿನಿ ಹಸಂ ಹಲೀಂ.

0: Viral Vibe. Viral Vibe.
1: දෙහස් එගාර වනාහරුගේ ජුලයි මහුගේ සබ්බිස් වන දුවහු නෙරුණු අයිසේ එවුට පේගෝයකි බ්‍රෙසිල්ගේ මිෂෙල් ටෙලෝගේ වර තෆාතු ලවේ. අස්තුමේ බ්‍රෙසිල්ගේ සරහද්දී සාටනේජෝ මියුසික් තෙරේගෙ හිමනේ ලවේ. නවස් දුනියගේ මශහූර් ෆුට්බෝල තරින්ගේ සබුන් මිලවෑගේ තගුදීර මුලින් බදල්වෙගෙන් දිය නේමා අදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ފަද කුළුන් තෙරින් ගෝල් ජෙහුමަފަහު උފާ ފާޅުކުރުމުގެ ގޮތުން මිලවෑගේ ނެށުން ދައްކާލަން ފެށުމުން මުޅި ދުނިޔގެ ސަމާލުކަން މިލަވެއަށް ހުއްޓުނު. މި ނެށުމުގެ ވީޑިޔޯތަ ސޯޝަލް މީޑިއާއާ ކުޅިވަރުގެ ޕްރޮގްރާމުތަކުގައި ހަލުވި ކަމައިގެ ފެތުރުގެން ދިޔުމާއެކު މިލިޔަނުން ބަޔަކު މި ނެށުން ދަސްކުރަން ބޭނުންވި. މީގެ ނަތީޖާގެ ގޮތުން ބްރެޒިލްގެ ސަރަހައްދީ ލަވޭ ކުއްލިއަކަށް ބައިނަލަކުވާ މި ފެންވަރުގެ ބޮޑު މަޤްބޫލުކަމެއް ހޯދި. ಮಿಲವಣಿ ಯೂರಪ ಲೆಟಿನ್ ಅಮೆರಿಕಾಗೆ ತೇವಿ ಹವುರೆ ಗಿನ ಗೌಮ್ತವುಗೆ ಚಾರ್ಟ್ತವುಗೆ ಎವ್ವಣ ಹೋದ ಯೂರೋ ಚಾರ್ಟ್ ಹೊಟ್ ಹಂಡ್ರೆಡ್ಗೆ ಕುರಿವೆಸ್ ಹೋದಾಫ. ಲೆಟಿನ್ ಗ್ರೆಮಿಯ ನೊಮಿನೇಟ್ ವುಮ್ಗೆ ಎತುರುಂ ಬಿಲ್ಬೋರ್ಡ್ ಲೆಟಿನ್ ಮ್ಯೂಸಿಕ್ ಅವಾರ್ಡ್ಸ್ಗೆ ಸಾಂಗ್ ಆಫ್ ದ ಇಯರ್ಗೆ ಶರಫ್ವೆಸ್ ಮಿಲವ ಹೋದಿ. ಮೀ ಮ್ಯೂಸಿಕ ಕುಳಿವರುಗುಳಿಗೆ ದುನಿಯಗೆ ಫೆಂವರುಗ ಲವೇ ವೈರಲ್ ವೆಗೆಂದಿಯ ಗುತುಗೆ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಎಮ್ಮಿಸಾವೆಸ್ಮೆ.

0: කොම්ම හප්තායකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහ එක මෙගහට් දිවහි එෙමු
1: ඒ

0: these beautiful things that I've got.
1: නොදී එකමගහත් දිවෙහි FM ගේ කොම්මෙ ගඩීරේගේ පුරතම ලවයකවස් දිවෙහි අමුල්ල රාගේ

කන්තත්තකං එවරෙන් නොබලනී හෙයේ. එ බිමුගා මංෆාගෙන රඟලු හොරිහා භාවතකුන් තිමන් රස්කලාන්ගේ කිහා ගෙන ගස්තකෙ ෆෙළුවීන් හියේ.

ගෆාන දෙනවී කලේගෆානු උෆම්වීන් සුරම් ෆැෂිගෙන් අහර මෙන්ගෙ තෙරේගා කලේගෆානු බලා බොඩුකුරී අහරෙන් නුන්හියේ අදි කලේගෆානුගෙ අමුරු ෆුළුම් එතන් අහර වන්දෙන් අහර මෙන්ගෙ තෙරේගා කලේගෆානු හුන්නවීමුයි.

0: එකලේග ෆානු විදාළුවේ එයි උඩුතකායි බිමායි එදෙමෙදුගා වාහා තන්තනායි තකෙතීග වෙරි රස්කලාන්ගේ තියබෑ මීහුම් එකයි යකයින් කුරා කම්ගාවා නමේ
1: දිවයි FM නුවදිහ එක මෙගාටස්.

0: ගඩ මෙහන් මෙවැනි අගටි නවාවිස් මිනිටින් ගක් නොදයක මෙ ගටස් වේ ෙමුම් කුරියම් ගෙන්දා චාල් රාග ම ෝමිරේ වෙස් නොගට තිරයාහම කුරියත්තාන ෝක බෑවරවන් බෙන්ම රැතකු මෙසේ කරමුන් ගෙන්දාානි පේසම් එයා මෙදවරිකෝ DFM 91 මේ පේජ මෙසේ කරමුන් ගෙන්දාානි මෙරගේ ශෝක ෆිරතුම් බෑවරයා මෙවාහක දක්කා දනි ස්ථාම් දෙකුන් අර්ශම්
1: පාලකම් සදම්
0: කීනෙන් හා ලර්ශම්
1: කීනේ
0: මේ කොළුන් හම බරාබරක මර්ශම වෙන් කුරක රෝකච්ච පුරහ
1: ඒකාද වත්තරක් මානේ පේස් කෑගෙන් පේස් කාණි මුන්තන ෆොල්තම ගොලි හම
0: එහෙන්ත එහෙම රංගල් ගඩිය කන මිදිමාවි දැන් ඉරාත් කුරවිය මාදමා දැන් මේ රෝගාගනු රංගල් වෙ ෆෝන් නැණ කම බලමා හිඟතෝ
1: ඉරාත් කුරවිය රංගල් වා
0: ආහා කොංග මෙක තියොලෙනි
1: මෙහාර දියොතේ නිම්මා දා ෆාස්ටා බෙස්ට් කොරන් එනේ ඉඳ දහ දැන් බෙස් කොලේ ආදාසා ඒරන් නිකුමේ දා ඉංගස්
0: ලවතකුණු

0: DVFM නෝදි හේකෙන් නබහ
1: රාන්තකා බුලිපවි ටිකෑම රීත
2: ලවතසා රේ ආතෙස් කුරියේ
1: නෝදි හේකෙන් මෙගස් DVFM ගේ මේ හැන්ඩි බයි ලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම DVFM ගේ මොනිෆු හේ ෆිල්වැද්දේ නමුග අබදුවස්

0: පහු එමෙෆෘත මණ්ඩල වේකි. ආලේ ආලේ ආලේ කුඩ කුඩ ට්‍රයි ඒ දෙහිහි වයිච්ච මීගේ මීගේ වර මියා දෙ මර ගුලේ ලවෙ ගන්නායි
1: රෙඩ් කුලා විනිපේ මලෙන් ඉපෑයි අන්නානේ කද්දෝ ඒ ඒ සීදා ලව ෆෂාගොත නේ කම්
2: දිල් නේ ඒ කහා ඒ දිල්
0: සේ ආමර
2: පුතු හෝ ගයි

මේ ෆිල්ම් එක මජා ස්ක්‍රීන් ප්ලේ තයාර කොෆවර්ණි පරිතෝෂ් පේන්ටර් බල්වින්දර් සිං සූරි වෙදු ප්‍රකාශ් අදි බන්ටි රාතෝර් දමල් ෆ්‍රෙන්චයිස්ගේ කුරීගේ ෆිල්ම් තැකේ වෙස් එක් ගොතා මි ෆහර වෙස් වාක බිනාෆවනී කුරීග රට්ටයන්ගේ ගරුප් එකුග නුබෑ මිශ්‍රාප්තයක තෙරෙන් ඛසානායි හෝදකුරා මජා දතුරෙක්ගේ මච්ච මේ මුලි ආයිලායන් එකු බලාලවේනේ කොමඩියයා ලයිට් එඩවෙන්චා එක්කොල්ලාගෙන් හදාවා මොනිපුර් ෆිල්ම්ගේ ෆිල්ම් බොක්ස් ඔෆියුගේ කාමියාබිය බලායරු දමල් හතරෙවැනි වර වරුගද ෆිෂ්ම හෝදා ෆුරතම හෆ්තාගස් ආම්දනී රඟල හිෆාටාෆා ෆිල්ම් රිලීස් කුරි ෆුරතම දුවහු ඉන්ඩියයන් එකනි 13.75 crore රුපීස් හෝදීරු මුළි දුනියෙන් 21.5 crore රුපීස් ලිබුණු අදි ෆුරතම තින් දොහුගේ බන්දුන් ජුම්ලා 5.1 crore රුපීස් හෝදීරු ආදිත දොහ එකනිවෙස් 28.5 crore රුපීස් වැනි දිවිෆා මේ කොවිඩ ෆව් හින්දී කොමඩි ෆිල්මකන් එද්දෝහොන් එම ගින ආම්දනි ලිබුණු තිම්වන ෆිල්ම් අදි අංගාර දොහ ටිකට් අගය කුරුමුන් ගීන බයකු වත්තෑගෙන් ඉතුරු 5.67 crore රුපීස් හෝදා රිලීස් කුරිතා ෆස්තෝස් තෙරේග ඉන්ඩියයින් අඩ්ඩි 6.02 crore අදි දුනියගේ බාසාරු ජුම්ල සතේක 18.5 crore රුපීස් වනි හෝදාෆා බුක් මයි ෂෝග මේ 2026 වන අහරු රිලීස් කුරි ෆිල්ම් තොග තෙරෙන් එම්ම ගීන ටිකට් විකුණු තිම්වන ෆිල්ම් ෆිල්ම් අමතු බෙලුන් තෙරින්නා ක්‍රිටිකුන්ගේ ඛයාල් හුරි මස්සුනිකෝ සෝෂල් මීඩියා ගීන බයකු බුණනී මේ හීහි හලාකුවවරුගේ මජා ෆිල්ම් එකමෂා බේනුම් වවර මුනිෆූහි ෆිල්කම නමස් බයි ක්‍රිටිකුම් වනි ෆිල්ම්ගේ වාහක බලිකෂවමුන්නා ෆිල්ම්ගේ බේනුකොෆවා AI විජුවල් ඉෆෙක්ට්ස් ද දෙරකම් ෆාහකෝ ෆාඩු කියාෆා එහෙනම්ස් බන්ද දුවස්තක ෆවස් ෆිල්ම් ලිබේ තරහිබ කුඩනෝමුන් එගෙනි මේ ෆ්‍රෙන්චයිස් වැෂුණතා විහිහාරු ෆුරෙන් කෑරේ ෆවා අයිරුවස් බෙලුන් තිරෙන්ගේ හිත්තහොක මේක මක් පුල්කන් අදිවස් වර බොඩුකං

0: නුවදිය එක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: එම්මෙ ෆස්
2: මුනිෆුයි ෆිලුම්ගේ දායරා එම්මෙ තාජා

රීති අබදුවස් රීති නොදි ඒකෙන් මෙගහත් දිවහ එම්ගේ කොම්ම ගඩීරේගේ පුරතම ලවේකවස් දිවහි අමුල්ල රාගේ ලවේ

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ ෆිල්වැද දෙනුමුග අබදුවස්
1: රීඩ් අබදුවස් රීඩ්

0: දිවහිFM 91.1 MHz. දිවහිඟ මොනිෆු පිළවැදේ නමුග අබදුවස්.
1: රීඩ් අබදුවස් රීඩ්.

0: موديها كم ميجا هرتز تبقى هي فعلا.
1: මී අබ්දුල්ලෝ නාශිෆ් තාති ජෝෂා ෆෝරියාක අඩෝස්සෝමුන්තිය ගෙන්තවනි දිවෙහි FM.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ 1 MHz
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්ලාහ් ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවැරේ නිමතේ එකමුගේ වසීලතකි දූ එහෙන්කමුන් දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා බේකාර වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවි කංකමුන් දූ සලාමක්කො රක්කාතෙරි කුරුමා මෑවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්වාාවේ මිගොතුන් දූ රක්කාතෙරි කුළවමකි දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ්තහුගෙ තෙරෙයින් සබබෙක්කමුග ඉස්ලාම් දීන් කඩාළුවාාවා කඩ එලොවුමුන්නා අධි මිගොතක් කඩ එලොව්වි ඉරු ඒ වාහක ඇස්ෆා වනී ඉස්ලාම් දියනුගේ දෙ රුකුන් කමුගාවා නමාදා ජකාතා දෙමෙදුගාකම වුමුන් දුරක්කාතෙරි කුරුමන් ඉස්ලාම් දීන් බාරු අලාෆාවා මෙම්වරු හාමවෙගෙන්දේ මිකම් බයන් කුරව්වා කීත් අල්ලාහු වහී කුරව්වාාවේ قد أفلح المؤمنون الذين هم في صلاتهم خاشعون والذين هم عن اللغو معرضون والذين هم للزكاة فاعلون معنى مؤمن كامياب وجكان كشوري امي هنكي امي هنگ نمادوغا مرماتي ربتي بي مي هن ادي ابا امي هنكي بيكارو واحكتكا كنكمون දුරුහෙලි වෙති බේ මිහුන්නේ අදි එබෑ මිහුන්නේ ජකාද්දේ මිහුන්නේ අදි මීගේ ඉතුරුන් හෙවබස් බුණුමුගේ මච්චා දූ හානුවා ආදකො ඒගේ බේනුන් හෙවගොතුගා නුහිෆාහා හිඳකු අලාගේ ඊමාංකං සීදාවේ ෆුරිහමවේ අදි ඒගේ සබබුන් තිමාගේ නෆ්ස ලිබිගෙන්වා රූහානී ෆුරිහමකන් නාන්නානේකං කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් බයාන් කුරවවාවේ හදීස් කුරවි لا يستقيم إيمان عبد حتى يستقيم قلبه ولا يستقيم قلبه حتى يستقيم لسانه معني علاگه هي سيدا وجو مدان دين ايناگه ايمان كان سيدانو واهوت ادي ايناگه دو سيدا وجو مدان دين ايناگه هي سيدانو واهوت اهنكم الگون منگه مچا لازم وگين وني واهك دكيا في نما هيو بس نوني نوبونو ಅದಿ ಎದು ರಿವೆತಿ ಬಸ್ ಮುನುಮುಗೆ ಮಚ್ಚಂ ಆದಕುರುವು ಎಯಿ ರಿವೆತಿ ಬಹುಂ ವಾಹಕ ದೆಕ್ಕುಮಕಿ ವರ ಮತಿವೆರಿ ಅದಬಕ ವಾತಿಯ ಅದಿ ಐಫತ್ತೆರಿ ರಿವೆತಿ ಹೇವ ಬಹಕಿ ಏಗೆ ಸಬಬುಂ ತಿಮಾಗೆ ರಹಮತ್ತೆರಿ ನಶಾ ಅದಿ ಅದುವ್ವು ನವ್ವೆಸ್ ಹೇವ ಅಸರುತಕ್ಕೆ ಫೋರಾಣೆ ಕಮಕ ವಾತಿ ಎಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ರಹಮತ್ತೆರಿ ನ ಕುರಾಣೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಮಿಹುಂಗೆ ಮೆದುಗಾ ಒನ್ನ ಗ್ಯಾಕ್ಕಮ ರಹಮತ್ ತೆರಿಕಂ ಇತುರ ಬದಹಿವೆ ಎ ರಹಮತ್ ತೆರಿಕಂ ದೆಮಿಯೋತು ಅದಿ ಎಫದ ಹೇವ ಬಹುಗೆ ಸಬಬುಂ ಅದುವುಣ್ಣ ಕುರಾನೆ ಹೇವ ಅಸರಕಿ ಏಗೆ ಸಬಬುಂ ಎಬ ಅಮೀಹುಂಗೆ ದೆಕೊಳುವೆರಿಕಂ ನೆತಿಗೋಸ್ ಎಬ ಅಮೀಹುಂಗೆ ಮೆದುಗಾ ರಹಮತ್ ತೆರಿಕಂ ಉಫೆದುಮ ಮಗು ಫಹಿವೆಗೆ ದಿವು ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಮಿ ಮತಿವರಿ ಉಂಗಣ್ಣವಾ ದೆವ್ವುಂ ತಕ ಎಗ್ಗೆವ್ವಾ ಗೊತುಗು ಮತಿನ್ ಅಳಗೊಣಮೆನ್ ದುಲುಗೆ ಬೇಣುಂ ಕುರಮುಂ ದಾನಮ ಇಸ್ಲಾಮಿ ಮುಜ್ತಮಾತಕುಗ ಅಬದುವೆಸ್ ಉನ್ನಾನಿ ಹಮಜೆಹುಮಾ ಸುಲ್ಹವೆರಿಕಂ.

0: ඒනා දෙන්නවි කලේග ෆානු තිමම් ෆියවා එහෙන් ඉලාහක හිප්පවා ෆිනම හම කශවරුන් හොරගේගා හයියරු කුරවිගෙන්වා මීහුන්ගේ තෙරය කලේග ෆානු ලා හොසීමේ.
1: قال أولو جئتك بشيء مبين
0: إكليغ فانو دالوي تيمان كليغ فانو رسول كمغ مچا بيان وغم وا دليل كليغ غاتا جنوي نمو سيئ.